0: 나베톤 애는 가서 로마티 중화했어요. 뒤는 신기 가서는 야 뉴욕 가서는 가서 리더자베 가서 튼지게 고고체도 애는 가서는 애는 양 가서는 잔나서 튼지 애는 잔동서 가서는 애는 제송 칼리칼리 애는 가서 로마를 줘봐. 뒤에 송소 Tīnāng shīngi kāsa ni yāng kāsa na lūpsu gā nā bē tōni āni kāsa rōmdi chōngu sōyā. Tā kāsa ngōng gā kāsa ngā sō dēmē gā mī sōyā gā āni kāsa lēgā chē bā tā. Tīnā kāsa na tā jīzō gā kāsa na nyam yōng māng būchī āni kāsa na sō sōyā gā kāsa na ngū bā lā mā ngū gā yō sāng āni tī kāsa na lūpsu gā kāsa mī yū chē jē āni kāsa na māng būchī āni rōmdi chōngu rā sōyā. Tīnā tā sūng sūng māng bū shibu yuwa rī. Tā tī tōni shā shā na kāsa na ngā sū jīg nī kāsa na tā ngā sū gā tōni rōm chūng ar sā yadī dāng tī nī kāsa na ngā sū lōb sū gā tōni nī kāsa na rōm chūng ar sā yasua. Tā tī kāsa na ngā sū kāsa na khyab tō mā sū na chī shū dhī rī. Tī kā rā sā na ngā sū kāsa na rōm nā ngā tī nāmbā kāsa na māng bū chū tōng jū yuwa tīnā chī rī sā. Bē chā shā na ngā sū gā māng shī yinā rī, yā na lū gā rī yinā rī, tōng sū nā ngā lā kāsa na ngā sū gā nāmbā tīnā rī nī māng bū shibu jū yuwa bā. Pecha shana nga zo kaza kongpo ge talu. Ra ta le mo tong sa le ya da. Ta ti kaza na lakbi ki kaza na tang tab ti kaza na da kya bi ka naba tinta jimba. Ta ti kaza na ngue kaza na ene nga zo ki rita kya bi ka na da phen bi ki ti. Ene kaza na le mo cheche, ene kya tui cheche, mangpo chi tu sa ne ngali kali ene kaza na rumyo ka naba tangi na ri. Yana lugar ka naba tinta chabar yes. Tinta ki sung su. Tinang shi ki kaza nga zo gorshi na la kaza na chu chu. Chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu chu Tati kan tiyan khasana rumu chukyate khasana rangi ngazu ki khasana namba thang yana khasana rangi khasana di ningun lega chebeke namba di ane gongda khasana ane merkong jabche ane shala sopa da shindo la sopa seje tiyan namba di ningun ki lega chebe namba di ane mi shenla khasana ngodro dang rana yang rangi khasana tiringi lega chedang di mi shenpala la bawa yana khasana mi shenpala khasana ta soso ki ngomso tenpala sopeke ngyabdo ka namba di ni khasana ane doga ki riti ke khasana 나서 로가리나 망시이나 돈도 상마틴데 정보를 제니딘데 직송해지기야 티난싱이 양 가서나 나서게 대묘가 왕게 가서나 아니 나서게 저모티 정보를 써야 양이 딘데게 시어지기야 봐 다티 가라에서나 나서게 가서나 도메인값게 에네 가서나 화바 돈저게 에네 가서나 화당 아니 저워치야 디 가서나 로미 봐 다티 가서나 나서게 가서나 민치 예비게 가서나 이나 기기디 가서나 미핀트이라 이나리 rīwāra yāna mīdāng lhā pāla, āni kāsāng kō kāgu yuwa bā. Bēshā na ngā zu kāsā na mīrī jīgi gīrī jī yīmba yīna, mī shimbā jīgi kāsā gīrī tī māshīmba yīna, āni kāsā na tāchū tūgu mēba. Yīna yā kāsā rōmu tī kāsā na kāsā mīrī tāng gyākab tāng tīnda yīwa jīga mēba kāsā na tī kāsā na tāchū chī tūwa rūwa. Tī yīndu sā na kāsā na tāchū chī yāti rōmu gā nā bē nā nā chī gu yā rīs. Tā tī kī kāsā na bā tī yā tāng tā yā ngā zu bēshā yā na mīrī nā gu yu kā sā jā. Tīnāng shīngi yāndā ngā zhūki Himalaya ki rīkyū ki yāndā bēshā jīna lōpa lā sōkwa, tīngba lā sōkwa, tōngzhū ki nā lā lā tāndā yāng kāsi nā nāmba tīnta tīyās tōngyā yuwa rēs. Tī kāsi nā cīk rā yuwa mā rā tī kāsi nā yīnā kāsi nā kūyā ki kāsi nā nēmgyūr tāng, kē tāng, tīnī kāsi nā lākjā tōng jīyā jā, hāi, hāi, hāi, hāi, hāi, hāi, sēyā lā sōkwa. Tīnta ki kāsi māngbū yuwa. Tīnāng shīngi kāsi nā ngā zhū bēshā nā tā ngā zhū gyāgī nā ūshī sāyā tā rā bār, ngā zhū kī kāsi nā lhāpa. Ndomegi ane lhaba tunzu ane kasana milan zhoy chiya inari kasana cheku mangbu chi tuzana ane yinjimji rungu di kasana yinjimji di kasana ta pecho tanguya tindaji chaati yore. Rungu di ka nyoba di kasana midang mi pinzun ki kasana namgyo inari, zidung inari, samba inari, di kasana pasu kasana dachoy tuba. Nini kasana midang lhaya pariga kasana inayang kasana rangi samzu inari, dusu inari, o di kasana samba kasana pasu 다저 두비기 체도 아니 칸스나 가서 로마데 중어레 세진데 요레스 다 이나이 칸스나 디 두주 망부 레데 칸스나 가서 응어서 다 단다 칸스나 통주 예비 공도 쉬비 엔다 배셔나 들로로 속바 로발 디니 칸스나 거셔로 속바 아 디나시 엔다 가서 그 화면이 좀 준나로 샤샤나야 아니 칸스나 얀 레가 치비 칸스나 벨레 치비 딘데다 아 딘데 망부지 칸스나 가서 레가 더 요바 딘데지 레스 니니 칸스나 가서 레게 토안에 가서 중벌 세야디 단다 칸스나 가서 요데가 레셰 나로라 칸스나 망부지요레 다디 칸스나 찌네 당부디 칸스나 나즈 칸스나 레까디 쳬베 깝수 칸스나 녜딩게 칸스나 다 땅답기나레 녜딩게 칸스나 지런 라이나레 녜딩게 칸스나 이양게 칸스나 토마라데지 아니 칸스나 레가디 치드스나 아니 칼림메바 디네시 칸스나 레즈 쳬로 땅바 배차시는 가서 아르시 소르진다 아라라리나리나리나라라라라라라라라라 야자라모라게 고라베 야자라모라게 윤고라베 디나시 가서는 디가 저기 시에게 땅답 뒤단 가서 땅될 때지 아니 거기에 가서는 먹대 되게 자야게 가서는 디 첨지 뒤지디 가서는 딱다 제토바 디는 시에게 가서는 민 망부지 가서는 냠디 토도 가서는 내가 지도서는 인지 미지 가서는 럼도 고고 유디잖아 디 럼 뒤단 가서 안 저기 튕기게 내가 디 저거 탐사 이거부터 N 카사나 카사부시부터 중국어에서 카시 카사나 레모드 메베이나 미망부치 냠데 체제 내가 지도잖아 N 내가 더 제대로 메봐 에 딘데지 중국어 다 배치는 가서 가는 장자야 이날이 봐 딘이 가서 알가자야 이날이 제마 잡야 이날이 봐 딘에 신가서 김다당 이날이 가서 내가 망부치 가서 냠데 토는 제고 봐 냠데 토도 제고서는 그 레모티 가서 N 냠데 토와도 가서는 상마 가서는 자지부 용해야 돼 가서는 레모티게 뉴바 딘데지 된다고 그랬어 디나 신게 가서는 안주게 가서 표기 수준기 아니 가서는 너무 망철 학벌도 누가 그리 당 가서는 에 시그리 망차디 가서는 냥뜻터는 지야디 가서는 망셔려 다디 에 학벌도 있는 가서 공도시비 가서 고시를 써 보든지 가서는 미 망부지 가서 냥뜻이 냥뜻 최고도 전에 가서는 뒤 너무 뒤 가서는 아니 에 뉴베디 가서는 미 상마 가서는 자지 부용해 디안 가서는 응기 가서는 가서기 에 튕기기 남발리 가서는 롬도 중앙 가서는 가사 이용 받을 때지레스 세상 가서 돈도 가서는 망부진 가서 가서는 빵다 위협 받을 때지레스 다 이나에 가서는 가서 가서는 태가를 가서는 어디 딘디 양만은 롭선이 중벌이 양만은 가서는 가서 가로지게니 중벌이 야나 가서는 레가니 중벌이 양만은 대묘고만 제벌이 양만은 하는 중벌에서 가서는 내지도 딘디지 가서는 내지지 가서는 쉬어요 말하되 이나 가서는 창마 가서는 다 돈도 창만에 아니 글리 롬디 중어된다 더부지레스
1: 콩도 연계상 피조라니 롬의 중주 속이 제유 낭도카지 골라 체지 도두신 낭주스 샴라 게라 콩키 망트 르무 테다니 미 펜즈 팔라 코다 쯔리 체바네 중주타 대신 르무 타니 투윤 지잠 치유바 소기 제유 낭데 콜라 체지 낭규 임베 랭게네 무투 기시나로
0: 티엔난 신게 칸스나 야 나서 칸스나 미 펜즈인 칸스나 다저야게 체도 에네 칸스나 르무도 총월세 야 딘데게 두조 요브레스 다티에 칸스나 안네 미 펜즈인 칸스나 배샤나 나서 칸스나 리다 잡을 속바 되메 갑소 에네 신나로 속바나 미 파서 메동데 에네 칸스나 깨게 돈네 칸스나 깨다티야 다티나네 칸스나 나서 칸스나 나랑네 준비 칸스나 양디당 다동 디 멘베 칸스나 양 돌라 속바 칸스나 응알 속바 된데 동지 에네 칸스나 펜즈이 칸스나 다저야 체죠 다 디토에니 나 가서 단다에나 양방다딘데 마부띠야 요르 겸제 가르사 빼샤지나 가서 가서나 응응 투수 가서나 다 사정 마부지라 가서나 안에 캄바지기 땅라 안에 가 챙부지 샤지 가데 동야 가데 동도 산에 양문에 왔다 때 디링 가서 서버 서가셔 양문에 된다 챙부 유발 서버 딘데 인데서 나당 양은 종로 서버 동바 다 단다 가서나 가서 연다 카실라 가서나 사제 카실라 다 빼샤지나 존두스로 서고기나 다 당다다 간선에 가바르딘데 여전 답디 버버 응그 뒤에서 가서 딘데게 차지 미드산에 가서 응아딘데 동죠 딘아데 동죠 딘데지 동부이네 어 딘어 어 다 당가서 딘이 파지 손도 여버다 양만에 딘이 가서 가서 돈송 게 딘데 다시 여버다 제제 간선에 상매 간선 때때 공시 딘데지 차디요 뒤에 돈에 가서 아니 가서 럼데 중공디 에네 가서 미핀중게 바당에게 아니 제도 가서 아니 뭐라든지 가서 게 잡을 소과 야나 가서 심바게 가서 나다 양만에 가서는 도딩로 서버 동지 에네 파스 다당 이야기 에네 체도 되지 네 가서는 갈리갈리 에네 포줄 중지 에네 럼 중어스 다 디니 가서는 럼 딘소 나중에 가서는 망셰로 서버 가서는 럼게 가서는 동조 가서는 튀 가서 지는 중요라서는 다 디 가서 가서는 나부 싶어 지네 다 당대 카시게 송야 제베 이나니 에네 가서는 나중에 근데 기일이야 가서는 나 유스 다 디 가서는 ngabujing ne khase nganzu ge khase ne ge ge toma dan khase ne ge ge nyemju la te ge khase ne pinzu da je tu go ba pe cha cha na ngazu khase ne bu gu chung chu du ge ba da a su ngue be cha cha ne ko ge khase ne ani ya na ga jo kar yin be ne di khase ne a mi ge ko tu ba che sang ngazu khase ne ge ge dang rang ne khase ne chi me bi ne khase ne a di khase ne ro mu di khase ne ngazu yin da chi ge ba li khase nga yus din da song ye jo ba Tati kansana lo kasuzi chi kaya di ngoyne ane nganzu rumudu tayo nasana nganzu luzi ngedi shiya yao marati yina yang kansana nganzu kansana longu chita mangbu nani ane kansana ruyang du yuwa di ane ngedi res di gyongzi kari resana ta pecha shana nganzu kansana jarmige ane kansana chakbu nangloni ane nazi dukshibi ane kansana nyebi langjingi kansana gyagela mungma shangsirwa o diga langjingi chiya tang Tini kaasana chepjiigi ene kaasana ganglaa dan ruwasola suyubi kaasana ene ningbu mangbuji kaasana tandaaya dan nguweza tona tonga yuwaari. Ene tonzo tona kaara chiwaasana dudu buibi rumbu tonzo kaasana lo chi shii nguweni yuwaadi kaasana rabda chumburwa. Di ina kaasana ngaazu rumbu mienbegi sosoogi ngaa rangna tuyumbegi ene kaasana yangdi kaasana telia ngaa yuwaadi ene dengi chi ku chogwa tinda chiris. Zuyugi tandaaya jirin sechorwa jage tona. O diigi kaasana lujyo china longo chi shibju nguweni. Ani kaasen ngan zuyo ki kaasen na mii kaasen na tandii ki mii ki jidang ki kaasen na soo ki kaasen na naba mangbu ji kaasen na nguan tu gu yo ba. Tinte yin zang kaasen na romu di kaasen na ngan zuyo ringni ki nangni kaasen na hajang nga wii ki ringni ki namdang tinte chi res. Che zang kaasen na ta ngan zuyo ki di nalo pe xa xa na ngan zuyo yik ji nalo ni tanda ngan zuyo tong ju yo bi nalo xa xa na pe xa xa na ngan zuyo lugar ki ringni xa xa na lala ni lu le no, lala ni tong bu do, lala ni xun chab do, lala ni kar che do, lala ni cho dung wo. Oda dinde ge kaasa na lugar ge naba tang, yangma na kaasa na rumun ge naba dinde, mangbu je nga zo kaasa na dos sir mi la sok be ge, ane peon ge kaasa na beje ge nalo na tanda yan je ju yoba dinde je res. Da tang zo kaasa na jidang ge kaasa na tozo chi do nga zo tanda simju wo nangwa ge jidang ge kaasa na jikdui ki kansana tawai nga chayana lo sumtong kye kye ngay ni kansana ta tongzu kansana yueba tinte chi sumbarwa duma xerab ki kaadu ni ane nga zu lugar ki namba tongzu yueba tinte yinba yina kansana tuidu kansana nga zu ki lugar namdang mangbu tuwa di yidu zani kansana nga zu tangbu di tongma di kansana tongma di kansana nga zu peche na mangshi yina ri yamana lugar yina namba jik yingu yurubar namba jik ni kansana dini kansana ane nga zu kansana xeja yina ya ri rwa di maangru chi dini kansana miigi kansana dolukongwe ki kansana doba tiyan chiru chimbi wangi ane kansana romu tiyan kansana kili maangru tuya tangbu di kansana nga zu namdang jik ta nga zu geega tanda xeja na nga zu romu tanda kansana chungbe kola takarwa jik na tangbu di kansana gena jik yinba dini gena nyi dini gena sum nga zu kansana gena jik yinba na dina kansana lakta mashu shimbagi kansana, dredabdi mashu shimbagi kansana nyubba meyab tinta chirwaar ku geyga tome yuwa marwaar dini kansana geyga tome nyi yudhi zana ane kansana dra chakwa dang shimba shirwaar yangma naka jayga kansana pomo dindayga yuwa chini nyi yinza zana bachana nga yina kansana nga zui nga nyi dungzu zana ko chakshin nyi guwa warwaar ding ding ding ding ding ding ding ding ding ding jizan dana nyi yuwaar dini dana nyi na piyadu warwaar ta dini kansana dana sum, dana shi, dana nga, dana chu, dana du la sokwa dhala piju dhukurwa ta nga zo ki kaasana pyo gu rumar chayasana dhana di kaasana mangshu di kaasana dhana dhiyunri ta inay kaasana ta dhume gu rumu kaasila kaasana dhana nizu sumzu kaasila jik chayjua nga zo pyo gu sujun ki kaasana mangshu nangla wala yubatinari pe chayasana nga zo kaasana be ga nangla chayasana kaasana